0: මේ අරකටින් පති පස් කට තිරිස් මේ දිවි රාජ්‍යකට.
1: ඉල්මි නූරුන් හිත්තං ආරෝකුරුවා දෙදුනියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ.
2: තුළහෙෝ ෆුදුන්තෙරි උපාවිරදිරුල්මක රාස්ථා ෆහිකොත්තේ.
1: උම්මීදු ආකොද්දී එකනිවරිකං ෆිලුවාදේ.
2: දිවහිරාජ්‍යයගේ අඩු
1: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව්
2: අටිහ නුවෙන් මෙකහත්ස් FM බෑන්ඩ්.

0: අයියා ආරෙන් අමාන්දිනීමි. මගේ රස්කම ගඩුවරා අමින්නා අලුන්ඩා කලය එකමක ගඩෝර්තරය අලාපරි කාපෙට්ටන් අහරෙන් බේනු එනු මුරිහෑචක් කලය. එයෝ ඒයි සීදා ජැනුවෙන් තුරුකී කාපෙටු මියාරේ ගන්නාක වෙස් නුදිබේ. කලේ කොන්තා කොතෙවලනි බල ජැනුවෙන් තුරුකී යුරපදි හුරිහාතනගේ කාපෙත්ති බැන් හෙරි පොරොක්සීග ගඩෝර්තරය අලම් වියස්ටෝ් දන්න වියස් ඉන්ඩස්ට්‍රියල් ලෙවල්ල ගෙමිහුන් ඉන්ස්ටෝවස් කොද්දේ සීකෝ ආයිකේ කාපෙට්ත පොක්සී
1: මමි මෙන්නේ සිද්ධු කරවි ඩෙඩි කැරි
2: හලෝ ඩැඩි FIFA 18 වෑනෝ
3: ඩෙඩි මෙන්නේ මීටින් තියෙන්නේ තිකක් කවුද දෙන්නේ

0: අයියා, ආරෙන් අමාන්දිනීමි. මගේ රස්කම ගඩුවරා අමින්නා අලුන්ඩා කදය. එකමක ගඩෝර්තරය අලාපරි කාපෙට්ටන් අහරෙන් බේනු. එනෝ මුරිහෑචක් කදය. එයෝ ඒයි සීදා ජැනුවෙන් තුරුකී කාපෙටු මියාරය ගන්නාක වෙස් නුදිබෑ. කලේ කොන්තාකුතෙවලැනි බල ජැනුවෙන් තුරුකී යුරපදි හුරිහාතනගේ කාපෙත්ති බැන් හෙරි පොරොක්සීග ගඩෝර්තරය අලම් වියස්ට ෝ දන වියස් ඉන්ඩස්ට්‍රියල් ලෙවල්ල ගෙමිහුන් ඉන්ස්ටෝවස් කොද්දේ. සීකෝ ආයකේ කාපෙට්ත පොක්සී.
1: Download now, available on App Store and Play Store.
2: For the greatest show on the planet. Boston. Welcome.
3: ඒටි අදි ස්කොට්ලන්ඩ් වාද කරන්නට හදටම් නිකුම්ලේරුගා දෙටීම්ගේස්තම යුරපයන් පැතිරිබා හොරින් කරන්තරීමේ හස්තුගතෙක් ස්කොට්ලන්ඩුගේ පැතිරිබා බදාරුගා වා මා වරුගත ස්කොට් මාරංගල වෙච්ච කෝච්චියන් වාහන කරගත නිවැදෙන්නම සේටි බදාර හේටිගේ සමර යුරප් රංගල කරන්තරින්තක එබ්ගජ කරන්තරින්තක කෝච්ච වාහන කර හස්තුගතෙක් මෙඩ් ෆීඩ් බෙල්ග්‍රේඩ් අදි මෑකික සන්ඩ්ලන්ඩුගේ ෆෝවර්ඩ් ව්‍යූස් තන් නාගනු දෙකුරන්තරින්ගේ ගොතුක මෙච්චෙන් නිකුම්ලේරුගා මි වාහන කරවැනි ඒගේ තුරුන් ස්කොට්ලන්ඩ් බදාර ස්කොට්ලන්ඩ් මෙති හැම තරින්ගේ ටීමෙන් ඒගතුන් හැම මි අලුන් කුරින් ෆා කුරින් ටොටන්හම්ගේ ලෙෆ්ට් බෙක් එන්ඩි රොබර්ට්සන් අධි හැමයාකීග නපෝලීගේ මිඩ්ෆීල්ඩ් ස්කොට් මෙක්ටෝ මෙන කුරින්තරින් බදාරුක වර කුරු කුරු කොන් එච්ච බුණා කම වන්න
4: අද මි දේ ටීම් ගේ වෙස් මි චැලෙන්ජ් එක අලුන් දන්නවා නි හැම හෙයිටි ඇස් සමියති අමිල්ල ගවමුග කුලෙන් ජුන එව්ස් ක්වොලිෆයි ඒ එතා ගනු කුලවි එහෙන් තන්තනුග කුලගින් හෙමි වරබ් බාවරු ඉමෝෂන්ස් ආ එක්කොන් ඇස් මෙති වරක් බොඩු ගෙපක ෆෝ වර්ල්ඩ් කප ගෑස් මෙති හෙමි මලුන් දන්නවා නි හැම මේ වර බලාලන් හිග්ගෑම මෙචකව වෙගෙන්දාන දෙටීමුගේ වෙස් මිතිබි හම රඟලු හුනර හුරි කුළුන්තෙරින් ඒගේ ඉතුරුන් එහනුන්ට මට හම වරුගද මෙචකම් මීති වානි කහද සරතු හමවා බෑවරු සබප්තන් බහුරි
5: හම ඒයාකද අවුනස පාකොල්ල බැලු මේ දෙටීමගේ සැස ගෝකිපුරග රෝල් ඇසුග මියදු මෙචක වර මුහිම ඒ බෑගඩු කොතෙක්ග මේ අන ස්කොට්ලන්ඩ ගොඩ බොඩ පාහක්පුර පුරවෙනි හම එමිහ කුලේනේ මෙහ වර පොෂනල් ගේමේ ඒ අනේ මේ හයිටේ ගෝල්කිපරුගේ රෝල්ස් වර මුහිම් අසු වර සජිබාකර ගෝල්කිපර මගේ හැරි ගෝල්කිපරු රෝල් වර මුහිම් මේ අනේ අම ස්කොට්ලන්ඩ් ගතිවිදාල ගොතකම ස්ටා කී ප්ලේරු ගතරෙන් හාසක එමගේ මිඩ්ෆිල්ඩ් මේ අනේ මේ කොන්ට්‍රෝල් එයි එමිහුන් අසුග මියදුග මෙචුගේ ඩිසයිසිව් වෙච්ච කී අසුග
3: අද කුරිය මියුති බොස්ටන් ස්ටේඩියම් ග ස්කොට්ලන්ඩ් අදි ඒටි වාද කරා මෙච මේ ෆස්තොලස් හතරු හාස් මිහුන්ගේ ජාග ෆස්තොලස් හතරු හා වරගෙන මිහුන්ගේ ජාගයගේ ස්ටේඩියම් මේක පහකොලන් ස්ටේඩියම් ගේ වාක දක්කාරු අස්තු මේ ස්ටේඩියම් එක මේ ගිලට් ස්ටේඩියම් එන්න මේ ෆීෆා ගේ උසුවතක පෙත්තු මට්ටක වගුති ගොත මේ ස්ටේඩියම් බොස්ටන් ස්ටේඩියම් ගේ නා ඩිෆෙන්ඩ් දෙ මල්ටි පර්පස් ස්ටේඩියම් එක මේ මෙච මේ කොළේ ගෙන් දානේ මේ අල් මේ ගුරුප් මේ වාහකතක බදාරු කොම්මස්තර කන් අලවන ගේ මේ අන්දාසා කරවේ මේ දෙට් දෙ කෝච් මස් බොර වාණි කොම් පලියක එන්න මේ සමග තැන්ගරි මේ මෙච අමුගතෙක් ගදෙන් අලම ෂෝතව ගම් කොම් උලේක මේ
4: අහම ස්කෝයක දඥ අලෝන් හිතගරන හම් පුරත මහාස් ගැකෙස්සුම හයිටි අලෝන්
5: අවුන්ට බොඩ මෙහම ස්කොට්ලන් කොඩ දන්න ඒතව එක ලීනු නගාන පුරත මහා
3: අද මේ ගුරුපගේ පොරතා මෙච් අනිමුණි එවරගේ හැ මොරකවද හැ බ්‍රෙසිල් ගුරුපගේ හැ දෙවන මෙච් කොරිය මෙති හැම්මි මෙච්ගේ නතීජ මිහාර මේ ගුරුපගේ පොරතා මෙච්ගේ නතීජ ඉගොත මේ ගුරුපගේ හැම ආදවැරික මේ ගුරුප මේ මෙච් කාමියා පොග්ගෙන් ගුරුපගේ එබණ දෙම්ගේ පුරස තෙබයි බොස්ටන් ස්ටේඩියම් මොන් ස්කොට්ලන්ඩ් අදි හේටි වාද කර මෙච් තිබේ කන්න හසත ගෙන
6: දෙවෙපුණ හැම අරුම මිහාර ගෙනස්තෙන් තයාරෝ මගෙන්දනේ ස්කොට්ලන්ඩ් හෙයිටි බතු ප්‍රාමච් ආ දෙවෙපුණ වරක්ගෙන මාළුමාත්තක අරුණු උම්මෙත් කරන දිවි වඩාන් ප්‍රකම මිහා හිසාබන් අරුමගේ මේ ඇනලිස්ට්න් නායකේක දෙත් මේ පාඩෝ සම්තකෙන් දිවි මාළුමාත්තක බදාර ආද මෙදුගේ මේ මෙචකි මෙත් මේ බතු ප්‍රා දෙටිය බය ස්කොට්ලන්ඩ් ආද හෙයිටි කවහ හෙයිටි කවහ දක්කාද කොම් බෙහෙවලකොස් එහා ෆුට්බෝලයක විදාලෙන් නොවැකන්නේ එන්නමස් ෆුට්බෝලයක තරින්තම මම මේ විතර එන්නේ දාකම ಭಾಗ್ಯವನ್ನು ಕಬೂಲ್ ಕೊಡಬೇಕು. ಬೋಸ್ಟನ್ ಸ್ಟೇಡಿಯಂ ಫಾಕ್ಸ್ಬರ್ಗ್ ಕೂಡ ಮುಂದ ಮೆಚ್ಚಮಿ ಮೇದುಗೆ ಮೆಚ್ಚಪ್ಪ ಅದೇ ಇದ್ರು ಮೆಚ್ಚತ್ತಿ ಬೇಫುನ ಹಮ್ಮೆ ಮೇದು ಅದೇ ಹೆಂದು ಗಣಿಸ್ತೇನೆ. ಈ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ತುರುಕಿ ಬದಲು ಕೂಡ ಮೆಚ್ಚತ್ತಿ ಬೇಫುನ ಹಮ್ಮೆ ಅವಳಮೆ ಗಣಿಸ್ತಾನ ಮೆಹೆಂದೇ ಜಯರ್ ಹಂಗೇತ ಎಹಮ್ ವಿ ಮೆಚ್ಚಬಸ್ ತಯಾರು ಯಾರು ನಿಮೆಚ್ಚ ತಯಾರು ಮುಂದ್ಯಾರು ಅವಳ ಮನೆ ಫೆನ್ನನೆ ಅಮ್ಮ ಮೀ ಸ್ಟೇಡಿಯಮ್ಗೆ ಹಮ್ಮ ಹೊರಗಿಂದ ಹಮ್ಮ ಪುರಿಫ ಹಿಂಗೇತ ನೀ ವಕೀತ್ ಸ್ಟೇಡಿಯಮ್ ಎಣ್ಣೆ ಕೊಮ್ಮೆ ಸ್ಟೇಡಿಯಮ್ಗೆ ಬ್ಯಾಲ್ದಾರ್ ಸೌಂಡ್ ಮನೆ ಮೇಣ್ಣಿ ಪುರಿಫ ನಮ್ಮ ಕಲ ಧನ್ಯವಾದ ಹಿಮಾರ್ಗೆ ಮಳೆ ಟೀಮ್ ತಗೋ ಎತ್ತರು ಮಾ ಟೀಮ್ ತ ತಿಬ್ಬೆ ಗೊತ್ತಾ ಮಿಹುರಿ ಹಾಚೆ ತಪಾತ್ಕೊಲ್ಲ ಟೀಮ್ ಟೀಮ್ ತಂಡ ನುಕುಣ್ಣ ಗಬ್ಬಸ್ ಮುಳಿನ ತಪಾತ್ಕೊಂಡು ನಿಮ್ಮ ಫೆಣ್ಣಣೆ ಅವಳು ಮೇಡ ಕೊಮ್ಮೆ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ಕೊಮ್ಮೆ ಗೌಮೆಗ ಬಾಕಿ ತಪಾತ್ ಗೊತ್ತಾಗ ಹೆಣ್ಣಮ್ಮೆ ತಿಂಗ್ ಗೌಮೆಗ ಮಿಫಾರ್ ಕುಳಿಯೋಮಿಗೆ ದಾರ್ವಸ್ ಹಮ್ಮ ಅಮ್ಮಿ ಹುರಿಹ ತನಗೆ ಕುಳಿಯೋ ದಾರ್ವಸ್ ಅವಳ ಮೇಡ ಫೆನಿಗೆ ಮುದ್ದಾನೆ ಹಮ್ಮ ಏಪ್ ಫೋರ್ ಮೀಟರ್ಗೆ ಹುರಿ ಹಾಕಿ ಮೈಸ್ಕೂರಿ ಅಂತ ಅದು ಮಿಹಾರ್ ಮೇತಿ ದಂಡುಗೆ ಹಮ್ಮ ಮೀ ಅಂಡ್ ಗೊತ್ತಾಗ ಟಿವಿಂಗ್ ಅವಳ ಮೇಡ ಮೀ ದಂಡವಾಹಿ ಟೆಕ್ನಾಲಜಿ ಬೇನೆ ಹೋಗೋಣ ಏನು ಹಂಗೆ ತೊ ಹಾಂ ಬೋಟ್ ಸಿದ್ದಿದ್ದ ಮೀ ಹುಣ್ಣ ಎತ್ತಾಂಗ ಮೀ ಹುಂಗೆ ಹಮ್ಮ ಹಿಫಾಗಿ ಆಸೆತ ಬಾಬಾ ಸ್ವರ್ಣಕ ಅವಳ ಮನೆ ಹಬ್ಬ ಹಾಕೋದೇನು ಕೊಮ್ಮೆ ಮೀ ಗೋಲ್ ಏರಿಯಾ ಫಿಶಿಂಗ ಮೀ ಸೆಂಟರ್ ಸಾಕಲ್ಲ ಹಮ್ಮೆ ಬ್ಯಾಗ್ ಗಂಡಕ ಹಮ್ಮ ಮೀ ಹುಣ್ಣ ಇದ್ದಿದ್ದ ದೆಂಗ್ ಕೂಡ ದಿಗಮ್ ಗದ್ದೆದ್ದಿದ್ದ ಮೀ ಯಾರು ಅವಳ ಮನೆ ಫೆನಿಗೆ ನಡೆಸ್ಕೊಟ್ಲಿದ್ದೆ ಅದು ಹೇಗಿದ್ದರು ಹೇಟಿಗೆ ಇದ್ದಿದ್ದ ಮಿತ ಬಾಬಾದ ಹಮ್ಮೆ ಎತ್ತಿದ್ದಾಂಡುಗ ದೆಂಗ್ ಸೆಂಟರ್ ಸಾಕಲ್ತಾರೆ ಮೀ ಹುಣ್ಣಿ ಫೀಫಾಗೆ ಲೋಗೋ ದೆನ್ ಫೀಫಾಗೆ ಬೋಲ್ ಹಿಂಗೆ ತೊ ಲೋಗೋ ಯಾಕೆ ಈಗ ದುನಿಯಾಗೆ
7: for the playing of the national anthem of Haiti.
6: Haiti ki gomi salam mihar ummi ayudan kore begindi den yodan on Haiti gomi salam.

devono fare Robertson, bolla tra pelle di Trier, canna di mano con Trier, una gara di fine, bolla di fianco con le fate, Gihilani, Satara, numero con Trier, Ghena, un atleta con le fate, un chimico con Trier, una bolla di Angas, con Trier, Carina, Trier, Varen, Curiengas, per Trier, Carina, Gira, Dira, Carina, Gira, Cuda, di Meffolo, Angi, Bolo, Baren, Keeper, e Tino, bolla di Meffolo. Ghena, Curie, Fonuali. Keeper, bolla, Nagai. Riti keeper al Sapugia, Curie Fonuali, bolla, Medona, Husovra, Matmati, Curie Fonuali, bolla, Half, Medai, Sava, Fenergi, Half, Medor, Penetri, e Carry. Scotland half terrain hike ball de hum sai pron tre card de kolon tre appeared not go sa da fel tam je hum def moti Pierre ball i fan down tre gen fa hatong was kolon tre hum foul kuno sa bo je hum de moti Scotland half terrain half meter penetry a carry de fe je hum fa tar matin ball i fa Scotland kolon tre kuria mene do la fa metro la ra hum ko fa kuria din ball Robertson Robertson kuri nagar kuri mati habu hiti kuntri tan kuri netri ndi vidi area kari hur kuntri pirueta pir bala kuri fon wal bala kuntri gal jifa libni hiti kuntri na bola ber kolli ellen de moti scotland scotland ge ellen ellen mi dare Robertson Robertson nelli bola contro con bola fan penetri kari kuri deve to McGinn ma sei kuri hinemesi fton hiti kuntri bola tan kuri meene ne priority bola tan kari hur scotland kuntri natwa fa je tan scotland kuntri a foul ko sunti Ferguson kuri foul la gulegin jeon lef moti hiti half train hiti 4 minute mit fara kuri fa nani roje ha de skola Leave it, Jeho. Eighty after him. Dear, a carry for Kulunti at La Kuria Midini. Akas. And I guess, dear, a carry Kulunti at the Fahata Penetry, a carry. Tomine at La Feria, the keeper Gunna. Gunna Farat, Arimati, half Medina has our team. Tomine, Tomina Bolat, Tomine Hiki Bolat, Lamedron Fresco. Scotland half three, a Korea for Albert, Scotland Kulunti, and Defaku, the Unifar Bolat, Livetomola Robertson, and a Korea for Albert, Medron carrying a Kulunti, a Korea for Albert, a Barbie, they got a group. Bere di Akas Kurie Fono al bola. Half game dopo le penetri carrying Scotland half terrain. Scotland contring il bola senza cadere armati ronga carrying bola fan Kurie deve to masai curani. Scotland con dia Saint Land at love cold and down tre far hai contro di e carta gol di Fono al gi bola bar ne Dixon Kurie Fono al bola gol e Horusco die gol gari mati bere. First minute kole mi armati la nu je vespe. Rangalo forsete de melli beginning di Haiti ge gar number Dixon. And a Korea bad for all about penalty area, Hurasco and Golderia, don't carry in love Golderia, bear penalty area, Hurasco de Golgari, but bear. Pulum Fashagi Scotland Kunter, Korea Mian Robertson Korea for all about Madron, Hurasco Mian and Kari Diaz. Haiti after India Kultria and a contract on the Sabor, the Armati Bear. Elno Scotland, the leaf about it. Robertson Fahato Medron Gumati Timohan Kuntrika Fahato Henry and Henry at left Sensaka Kola Dimaguri Kuntri and Bidin Bola Contra Kola Hatri Ferguson Ferguson and Kas Henry and Aribatin Dimbola at Nakuri and Bidin Henry and Kas Fahato Dimbola Contra Robertson Henry Medron Kari Medron Hurasko Kiria Kiria Haiti half three of Atlakuri Robertson Dimbola at Nakuri the penetrator carrying Bola at Nakuri the Mazakuri again Gin Funabu Korea, Dimbola Robertson, Contra, Farma, the Penetrator, Dimbola Korea, Nagadimbola, Golder, Tremi Faro. Scotland, Kulunteria, Korea, Fonual, the Bola, Mac, Tomina, Korea, Fonual, Bola, Matimatin, Diego, Beru. How many to Kule, Favis, Beko, and Nuja? Mara Ritko, the Mefunabu, Korean Aram Hulkuntria, Dimbola, Robertson, and Farmati Nagadin, Golder, Tangla, Armati, Hulkuntria, Fumangara, Bodon Korea, Fonual, Mac, Tomina, Korea, Fonual, Bola, Marbara, Matimatin, Diego, Kumati, Fajo. Haiti Jim Korea Fonwal Bola Medron carrying as Medron Matin as Scotland Kuntri Ketron Haiti Kuntri and Ball at left. Haiti Kuntri and Ball at Lang Korean and Isoda at Lang Penetria carriage Matiroga carrying Kuntri of the Masakur and Etron Mufaro. Bola Hodon Lumutrega Isido Foul Kurikoma referee with the key. Jim Lifamati Scotland. Kuntri bola fan dal matre gatano Haiti Kuntri foul kulli jehum back la fat area tren keeper keeper di area tren kuri jilaf kuri fonwal bola Robertson Robertson ka tangole fatum midni Henry Henry penalty area gan farato kana gari kuri Kuntri defend madon bola fan kuri jilaf tangole fatan penalty area tren kuri keeper gun
Kurie din bola Robertson at Lang Robertson and Henry at Lang Kurien as Tankulen at the team game Kunti Scotland half the regular Moroni Ferguson Sensaka Arimatin Bolat Lamedrunga carry Gila Medrunga Matika with Arimatinoga carry team game Kunti got the ball and Akas Tomina Midin in a Kurie din ball carry who returned Tomina Jasaj and Fatu and Kunti and Kurie din ball at Lang Kurien then Henry Medron Huraso Kurie for Wal Bolan at Lang Robertson Kurie Gila and come back with Father Scotland half Medin Hazabo Henry Midin Scotland Meltre Huri Kunti. Henley Kuria Dimbola at Lang Kuria was Medrum carrying Arimatinoka, Marcolan Rifa, Scotland Kuria, back of Fatan like Casmidi, and a marvelous back of Fat area to the keeper. Keeper Henry Arimatinbola at Lang may have given over the central carrying Medrum carrying Kuria, Marmon Jilaf, Bolif and Fat and Brother Arkas Fat, Metre Kuria team with Kuria, Div Henley back of Fat area to the keeper. It got because Medrum Rusco. 80 half three and Vadigan Dark Kuntrim Madinola. I want to hear out of Vigia. 80 Kuntrim Kuria, Fabi, Father, about Anakomis Vedan, Kurum Badala, Fakuria, Fonwal, Bolan Far, Demasa Kuri, Belgrade and Hanesma, but a Kuria ladder on a ball. 80 half three, Bill. Haiti Gelum, Akas Elamidan. Libola Medruga carrying Kundra Golda, Haiti, Kuntria, Fa, Malado, Illy Fa, Jihuni, Kurimati, Scotland, Kuruntriage, Banduga Jihuni, Haiti Gashamba, Isido, Nabolo Control Golda, Vetamundanico, carrying a Ferguson Gag in a Vetti 40 in the Savannah, him with Faruga, then in Faruga Kola. No minute Kulef Miharmati, Scotland, Henry Ferguson. Ferguson Kuria Dimbola Handley at Lag in Kuria Simsaka carrying Kuria Muslim Bola because of 10th Angle Fata Gila Tomine Bola Tlemetron carrying Armatinoga Varak carrying Tomine with any carrier there. Poviden and Bolivetta Masako is Haiti Kuntrin and Scotland Kuntrin at Lang Haiti after Kuria Gila Haiti Kuntrin at Lang Medrina carrying Kuria for all that Medrina Huruska Armatin Kuntria Dimbola playing Tangle Tri Kuntria Gadi Bola and only penetrated Moscow and Kuntria Buri and a ball there in Marco Long to four number Kuntri penetrated and Bola Lovely. Penalty point to carry Kuntria carry Fenugi of the Ebola, any Kabola control, Korea got in a ball out as Arimati Penetry, Arimati Devot was barely. But a Rangal for Sutta de Melibuni, 80 years, Scotland Kuntria Bola Jahan Olumu Terega, Korea Fonoa de Bola, Faro, Haiti Kuntria, Korea Fonoa, the enemy's penalty point to carry Hurikar number Kuntria, who had Deedson, in a factory Fenugi Bola, bear the Evangel for Sutta, Limati, Scotland. Scotland Kuntering Elani, Robertson Kuria, Elli Bola, Haiti Jean, Kuria for all ball, Devon for Dere carrying at them, Korean men and Kaskuria goes penetrated at the Madden for Deeds and Korean Nagadim Bola, Golderia carrier for Kuntra, control of Haiti Kuntra and Fatun, the Bola Kuria for all them. Mathematic Mifar, Kuria for the ball, Bola Media. But I've reached a ball of area, Bear with Kuntri at the end of Korea, Farmati for all the Bola. Mahabodha mati gol ke tangkulah ada macam orang agak tengah sebera di itu Belgrade kuri fonual. Langgalu defurus itu baru hating ho defi. Keeper kuri fon Scotland keeper kuri fonual bola medron huras mengas. Haiti sensa kala di malu mifahar. Shankland jangan kau mitrain foul ke fon. Scotland jehu medron gak orang kaya ni sensa kala di malu bawa laf. Ide Kuria Akas and a back of Fata Divison and Medron of Hurasco Kuria Div, Arimatin Sensaka Malaga Scotland half three, Hurkuntri and Marvon Higala Bolifan, Arimatroga Caris and Kas Fata Midni, Medron Kari Hurkuntri and Medron Hurasco back of Fata Ade Atla Medron Hurasco and Kuria Fonwali, Bola Penetry, Akanakan, Scotland Kuntri, Mifar, Difago, Bolum Kuria Fonwali, Bola at Langs and Saka Kari, Kuria Midani, Bolivetta Masako and Mikominate and Atlaf and Kas Kuntri at Lang Jean. Haiti Kuntri Kuria experience Bola Atlan Kuria as Medro Akari Kuntri and Kuria Dimbola Deeds and Contra Kuria Armatin Bola Hifang half game meeting and service Kuntri half turn and Jilang was penetrated Akari or area 3 1 Nandanga Bola De Kuntri Kadius Moro Contra Kuria Deeds and Contra Kuria Kuntri and Atta Dam Tangle last year and Nagadino Scotland Kuntri Defarable Satan number the area carrying Bola Hoda Tangle Armatin team game Kuntri and Bala Kari Kuntri and Atuala Kuria for all the Kuntri Gajifa area 3 and Dimbola Scotland Kuntri and Bolin Defakuri Atlan Kuria Men and Shakland and down the Terrain Farmati. Foul the coffer, referee cut off the human difficulty.
12 මිනිට් කුලෙ විච්ච ස්කෘත මහස 12 මිනිට් කුලෙ ෆෙර විස්කල කලන්ඩ නුජේ දෙම්මේ ස්කොට්ලන්ඩ්ගේ ඇඩම්ස් කුරි කුසා ගුලිගෙ හේටියේ නැති ජෙහෙම දීෆ ස්කොට්ලන්ඩ් හාෆ් මෙදතරෙන් ලීෆේ ජෙහෙම මේ බෙල්ග්‍රේඩ් කුරිය ෆොන් වලන් ගොස් මෙහෙරි පෙනටේරියා එක්කෝනේ කොල දෙටීම් කුලන්තරෙන් ඇතුල්ලෑන් අපි තිබේ පෙනටි පොයින්ට් කාර හේටි කුලන්තරක මඩකොල්ලෑ බෙහුරි රෙෆ්‍රී අස්වාහක දක්වාලා එබ කුලන්තරිය මෙතර ඇබහුරි දෙකුන්තරින් එරි ගෝල් කුරිය ෆොන බෙල්ග්‍රේඩ් කුරිය ෆොනවාලි බෝල මත මතින් ගොස් ගෝලුරිය හොරස්කෝ පෙනටේරිය හොරස්කෝ දී ගෝල් ගාර මතින් බේර ඉස් කුලන්තරිය කොස් මදින් බෙල්ග්‍රේඩ් කුරිය ෆොනවාලි බෝල සීදා ගෝල් ගාර මතින් බේර තේර මිනිට් කුලේ ෆලන්ට නොජේ විස්බේක ස්කොට්ලන්ඩ් ගේ ජෙහු ගෝල් කුරුමතින් කුරිය ෆොනවාලෙන කීපර බෝල බාවවලිම හෙන්රි ජස්සාලි කීපර කීපර බාල කුරිය ෆොනවාලි බෝල සෙන්සක ගර්මතින් මෙදරන් හොරස්කොන් ඇස් හෙටි හැෆ්ත්‍රේ ඇඩම්ස් බෝලන් කුරිය දින් බෝල තංකුලේ බාරවි හෙටි කුන්ත්‍රින් අත්ලා කීපර කීපර කුරිය දින් බෝල මෙදිනි ආකස් ආකසන කස් බෑකොල ෆාත කීපර පෙල සයිඩ එන බෝල අත්ලෑන් කුරිය ගොස් පෙනල්ටි ඒරියාගේ කනා කෑරි ගන ෆාත අනුමති හුරි කුන්ත්‍රිය දින් බෝල අත්ලෑන් එන බේරිය බේර නිකුංග මඩවන කුරිය මියන්නේ හෙටි හැෆ්ත්‍රේ අනුමති රොංගා කෑරි බෝල අත්ලෑන් කුන්ත්‍රින් කුරිය මඩවන ජීලා කුරුමති හුරි ස්කොට්ලන්ඩ් කුන්ත්‍රිය ගා නට්ටෝවාලා එක්ස්පීරියන්ස් එන බෝල අත්ලෑන් අරිමචක ජීලා ගන ෆාත අනුමති ෆල බෝල කොල්ල දින් බෝල අත්ලෑන් කුරිය මියන්නේ ආඩ් කොන්ට්‍රෝල් කොල්ල සෙන්සක් ගානියස් මෙදරන් මතන කස්තම් පෙල ෆාත මෙදිනි බෙල්ග්‍රේඩ බෙල්ග්‍රේඩ් කුරිය දින් බෝල අත්ලෑන් ඩෙල් ක්‍රොක්ස් කුරියෙන් ඇස් සෙන්සක හොරස්කෝ ගන කස් ඩීෆි මෙදරන් ගා වරක් කාරි හොරි ආඩ කුරියන් කස් බෑක් වල ෆාත ආකස් හයිටි හාෆ් තෙරේග මරමන නිවස් ෆහත මෙකුලේ මේ එතන බෙල්රොක්ස් දින් බෝල මෙදරන් ගා කාරි ඇත්ලෑගින් දෙන්න හයිටි කුන්ත්‍රින් ඇස් අරිමති රංග කාරි ඇස් පෙනටරි ඇද කරන දින දින පෙනටරි කුරිය ජිල නගා දින් බෙන පෙනටරි තේ ගෝල රෙතර මි ෆාරු කුරිය ෆොන වලන් ජී බෝල මි ෆාරු කුරිය ෆොන වලන් මුත්‍රේග කුන්ත්‍රිය ෆාල් කුරිය කම රෙෆ්‍රී මි කාරි ගන ඉසි ඩොයි ಉಂದಂಗರ ಬೋಲು ಉರಿಯ ಫೋನ್ವಾದ ಮಂತ್ರಿಯ ಕಾರ್ಯ ಹುಡುಕುತ್ತಿಯ ಕೊಪ್ಪಾಲಿ ಅಷ್ಟು ಬೋಳ ಜಹಂಗಳು ಮುತ್ತರೆ ಹಿಂದಿಗೆ ಆಗ ಕೊಪ್ಪಾಲಿ ಲೀಫೆ ಜಿಹು ಪೆನಲ್ಟಿ ಎತ್ತರೆ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ಕೀಪರ್ ಕುರಿಯ ಫೋನ್ವಾದ ಫನರ ಮೀಟ್ ಕುಳೆ ಫೆಲಂಡ್ ನುಜೇ ಕೀಪರ್ ಗೂನ್ ಕುರಿಯ ಫೋನ್ವಾದ ಕುರಿಯ ಫೋನವಾದ ಬೋಳ ಮೆದರನ್ ಹೊರಸ್ ಕ್ವಾಸ್ ಆಫ್ಲೆ ಗ್ಯಾಗನಕ ಮೆದಿಂಗ್ ಹಾಯ್ ಸಾಬ ಹೈಟಿ ಕುಂಜು ಡೆಲ್ ಡೆಲ್ ಕ್ಲೋಟ್ಸ್ ಬೋಳ ಕುರಿಯ ಫೋನವಾದ ಮಸೆ ಕುರಿಯ ತನ ಹೈಟಿ ಕುಳುಂತರಿಯ ಬೋಳ ಜಾಮ ಇತರೆಂಗ ಫಾರ್ ಮೋತಿ ಶ್ಯಾಂಕ್ಲೆನ್ ಫಿಟನ್ ಫಾಲ್ ಕೊಫ್ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ಕುಳುಂತರಿಯ ಫಾಲ್ ಕೊಫ್ ಜೆ ಹೈಟಿ ಹೈಟಿ ಆಫ್ ಮೆದರೆಂ ಬೋಳ ಬಾಬಾ ಕೀಪರ್ ಕುರಿಯ ಫೋನವಾದ ಕೀಪರ್ ಕುರಿಯ ಫೋನವಾದ ಬೋಳ ಸೆನ್ಸಾಕ ದಿಮಾಗ್ ಹುಡುಕು ಕುಂತ್ರಿಯ ಮಿದಿನಿ ಬೋಳೆ ಫಹಾತ ಜೇಲಾಫ್ ಅನಕ್ಕೆ ಸೇಟಿ ಹಾಫ್ತರೆ ಫಹಾತ ಮೇತ್ರೆ ದಿನ ಬೋಳ ಆಟ್ ಆಡತ್ ಲಾಫ್ ಅನಕ್ಕೆ ಸ್ಕೂರಿಯ ದಿ ಫಣ ಫಲ ತರಿಮತಿ ಹುಡುಕು ಕುಂತ್ರಿಯ ಏನು ಮಾಡ ಮಣ ಬೋಳ ಅತ್ಲ್ಯಾಂಕ್ ಕುರಿಯ ಗೊಸ್ ಅರಿಮತಿ ನೋಗಾ ಕಾರ್ಯ ಹುಡುಕು ಕುಂತ್ರಿಯ ದೀಫ್ ಎಣ ಮೆದ್ರೆ ಕ್ಯಾರಿ ದಿನ ಬೋಳ ಹೇಟಿ ಕುಳಂತ್ರಿ ಕಂಟ್ರೋಲ್ ಕೊಲ್ ಕಾರ್ಯ ದಿ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ಕುಳಂತ್ರಿ ಜೆಸಿ ದೇವನ ಫಾರ ಅನಕ್ಕೆ ಬೋಳ ಅತ್ಲ್ಯಾಫ್ ಎಕ್ಸ್ಪೀರಿಯನ್ಸ್ ಕುರಿಯ ಫೋನವಾದ ಮೆದ್ರೆ ಹೊರಸು ಕುರಿಯ ಫೋನವಾದ ಬೋಳ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ಕುಳಂತ್ರಿ ಬೋಲಂ ಹ್ಯಾಂಡ್ ಕುರಿಯ ಫೋನವಾದ ಬೋಳ ಅನಕ್ಕೆ ಅತ್ಲ್ಯಾಫ್ ಹೇಟಿ ಕುಳಂತ್ರಿ ಅತ್ಲ್ಯಾಂ ಪೆನಲ್ಟಿ ರೆಕಾರ್ಡ್ ಜೇದ ಏರಿಯಾ ತ್ರ ವನ್ನಂ ದಾಗ ಒತ್ತಿ ದಿನಂ ಬರು ಕುಳಂತ್ರಿ ಆಕಾಶ ಹೆಂಡ್ ಬೋಳ ದೇವೇ ಬರೆ ನೋ ಏತನು ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ಕುಳಂತ್ರಿ ಬೋಳ ತಂದೆ ಫಾರ್ಸ್ ತಂಕೊಳ ಲಸ್ಸಿ ಅನ್ನೋದನ್ನು ಕುರಿಯ ಮುಕ್ತರೆ ಕುರಿಯ ಫೋನವಾದ ಬೋಳ ಅತ್ಲ್ಯಾಂ ಕುರಿಯ ಮೇನ್ನನಿ ಗೆನೋನ್ ಕುರುಮತಿ ಅಬೋಣ ಕುರುಮತಿ ಬ್ಯಾನ್ ನಂಬರ್ ಎಕ್ಸ್ಪೀರಿಯನ್ಸ್ ನಟ್ಟು ಆಗಸ್ ಪೆನಲ್ಟಿ ವಲ್ದೆಜ್ಜೆ ಪೆನಲ್ಟಿ ರೋಂಗ್ ಕಾರಿ

අංගවානතේ තිමන් රස්කලාන්ගේ ආයත්ත තිය බෑ මිහුන්න කියවා දෙවේ කම්ගා නුවේ හියේ ෆහෙ තිය බෑ මිහුන් ඒ ආයත්ත දෝකුරා කම්ගා වීමුවේ.

එවරෙන් කෙත්තෙරවි කමට්ටක මේ අදු හමකශවරුන් තිමන් රස්කලාන්ගේ එවරෙන්න්නං හයෝජජා දෙවීම හමකශවරුන් එවරෙන්නේ හම නසයිබවෙන්නේ.

කුරා අංහෙනක නුවත ශරීකු කුරා අංහෙනක නූනි නුයින්නානිති අදි ජිනේ කුරා අංහෙනා දන්නාශ ජිනේ කුරා ෆිරහෙනකු නුවත ශරීකු කුරා ෆිරහෙනකු නූනි එකම්බලේ ගක නුයින්නානිති අදි මුඅ්මිනුන්ගේ මච්චන් එකං හරාම් කුරබ්බාෆාවේ ඉතුරු බයන් මෙයායතුගාවා හකුම් වනි මිසූරතුගේ බත්තරීශ වන ආයතුන් නස්හෝ වෙෆා කම අල්මුවරින් දෙක වඩාගන්නවේ.

අදි ෆස්වන හුවාකුරුම් හුට ඒනයි තෙදුබුණා මීහුන්ගේ තෙරෙම්වා මීහකු කම්ගාවා නම හම කශවරුම් අල්ලාහුගේ කෝෆා එකම්බලේග මච්ච හුරිකමශේ.

එකමගේ මච්ච එවරෙන් හතරු හැකින් නුගෙනයි කීවගෙන් හෙයේ ෆහෙ එවරෙන් එකන් දෙනෙහුරි හැකින් නුගෙනෑ හිඳු ෆහෙ අල්لهගේ හදරතුගා එවරෙන්නේ හම දුගහදාමීහුන්නේ.

එම්වේ සබබකි තිමාමී හායකි මුබ්බාර මීහුන්ගේ තෙරේගා නොවුන් තිමෑ ලිබිෆාවා එච්චකුන් දායිමී ගොතිග්ගා හේදකුරමුන් අන්න මීහක එම් මෙ දුවහකුවෙස් එක නුකුරවුණු කමුගා වියස් නුතනවෙස් කමින් එහසාස්වාකමී ශක්කෙන් හුරිකමින් නෝ සොදගෑ කුරුමුගා තිමා ලිවිෆාවා ඉල්මා මුදලා එනුම් වෙස් නියොමැත්තබ බේනු කුරවේනෙ ජකා දිනමකි තිමාගේ හිතන් හමජහුන් ගෙනෙස්තේ උපාවෙරිකමේ මිසාලක ෆගීරක සොදගෑ කොල්ලුමුන් ලිබේ උපාවෙරිකමකි තජරිබා කොරේෆාවා මුජරිබ්කමේ තිමාවෙස් මිකමුගා අජම බලාලුන් බුද්ධිවෙරි නූන්තෝ ನಮವಿಸ್ ಮಿಹಿಂ ಹಮ ಜೆಹೊನ್ ಲಿಬಿಗೆಂದಣಿ ಹಿತುನ್ ರುಹುಮುಂ ಎ ಸದಕ ಕೊಫಿನಮ ಅದಿ ಜಕಾ ದೀನಮುಗೆ ಸಬಬುಂ ತಿಮಾಗೆ ಈಮಾನ್ ಕಂ ಫುರಿ ಹಮವೆ ಈಮಾನ್ ಕಂ ಇತುರುವೆಗೆಂ ವಿಸ್ತಾಣಿಮೆ ಫಹೆ ರಸೂಲ್ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಮ ಹದೀಸ್ ಕುರೆ ವಿಬಸ್ ಪುಳುಗೆ ಮಾನಾಗವಣಿ ತಿಮಾಗೆ ಅಮಿಲ್ಲ ನಫ್ಸ ಕುರಾವರ ತಿಮಾಗೆ ಅಹಾಯ ಲೋಬಿ ಕೊಫು ಮದ್ದಾಂದಿ ತಿಯಬಾ ಮಿಹುಂಗೆ ಈಮಾನ್ ಕಂ ಫುರಿ ಹಮನುವಾ ಹುಟ್ಟೆ ಮಿಹಿನಿ ತಿಮಾ ಫಾಸಾವೆರಿ ಕಮುಗಾ ಥಣವಸ್ ಕೊಂ ಒಳೆ ಮುಂದಾಯಿರು ತಿಮಾಗ ಅಹಾಯ ದೀಲತಿ ಕಮುಗೆ ಅತೆ ದಿಕ್ಕೊಲ್ಲುಮಿ ಏನಾದಿಕೆ ಲೋಬಿ ಉಣ್ಣುಂತೋ ಮೀಗೆ ಇತುರುನ್ ಜಕಾತಕಿ ತಿಮಾಯ ಸುವರ್ಗ ವದೆವುಮುಗೆ ಸಬಬೆ ಕಮುಗಾ ಅಲ್ಲಾಹು ತಾಲಾ ಲವ್ವವ

0: දිවෙහි රාජයගේ මොනිෆුහි ෆිල්ම්ගේ දායරක ෆන්නා නොන්නායකු
1: පාඩෙන් ඕනන තිකේණිකි තිකේණි පාඩෙන් ඕනේ මේ මොලේ බිදාය රහිලා ෆුමි
2: එම්මේ ෆහුගේ රිලීස් තක
3: කදේක සුනේ යන කාරිකා මායිස් ගුන්නේ අහරම් බස් පරස්සොරියේ
2: අරමුණ තරිග වාහකතක් හම චස්ලා
4: මද මමී මුලි හින්නවර මශුරු දිලී
2: චුකු චුක චුක කොම්මේ අංගාර දෝහි ගෙරේගෙන්ට එගාර ජහත් ස්ටඩියෝයින් භගුතුම්
5: ඒ මාමර කොන්තාක
6: අහල් මිදනි ටෙක්කේ දුනියා
7: මර්හබා තියාදවනි ටෙක්කේ දුනියා මේ සයින්සා ටෙක්නොලොජි ෆක්කා වෙෆාවා දුනියේ මිතනු ආ හෝදුන්තක ආ ඊජාත ෆින්නා A world of technology come join
8: ಹೋಮ ದೋಹುಗೆ ಹೆಂದುಣು ಅಗ್ಗಡಿ ತಿರಿಹು ಅತಿ ಬೂರಾ ಸತಿ ದೋಗೆ ಹೆಂದುಣು ದಿಹಗಡಿ ತಿರಿಹು ಮೀಗೆ ಇತುರು ಹೋಣೀರು ದೋಹುಗೆ ಹೆಂದುಣು ಅಗ್ಗಡಿ ತಿರಿಹು

0: ම එරෙ දිහගඩි තිරීහු.
1: එංහා සතරස්තයක සාලිස් නුවෙක් කිලෝහට්ස් මීඩියම් වේව් අධි අටියෙන් නුවෙන් මෙගහට්ස් FM බෑන්ඩ්.
0: දිවෙහි රාච්චේක අඩු
1: ඉන්දිසාරකුගවා
0: මිහිතුගේ ලොයි පේතිී.
2: කොක්කෝ තෙන් තිහෙන් අබදු නොවෙ තේතුවෙ බලා හිංඟ අබලෙච්චෙ කාලා නුකෙවි නුකෙවි මීහා මුලින් හිකිච්චේන්නු.
3: අල දත්තා තෙදවා හිතෙන් නුවේ ගාහිතෙවෙස් නුවේ මිය කාංගෙන් බුනා හිවෙස් නුවේ අරින්දෙන් කීනෙන් හදානි.
2: කොක්කෝ ටිකමං හල්ලෙන් හෝදම
3: කීනේ කුංගොතකු අරින් මි අරුවරු බලිවෙච්චේ.
0: ලස් නුකුරවා අවහා ෆරුවා හොද්දවා.
4: නෆ්සානේ දුලායකම් මේ ප්‍රෝග්‍රාම ස්ටිබේෆ්‍රොන් නං එහි හොත්ත විතාන. නෆ්සානේ දුලායකම්
0: කොම්මෙ හොනිහිරු දුහය ගෙරේ නුවේ ජහායිරු රිපීට් හෝම දුහ ගෙරේ මෙන්දම් එකෙ ජහායිරු අදි බුද දුහ ගෙරේ මෙන්දම් දෙගඩ තිරීහුන්. එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අඩ්‍ය නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ් හමයිකනි දිවිහි රාජ්‍යයකඩු.

0: best radio presenter competition.
1: Best radio presenter competition.
2: මේ මුබාරත්ගේ කෝස්පොන්සර්කි හෝල්සෙල් පොයින්ට්.
3: අංහිනුන්නා අංහින් කුදින්නා අනියයි ලිබිදානකමුගේ බිරුවරිකමුන් එක්කි භාවවමුන් එමිහුන්ගේ ආයිලා අදි මුෂ්තමෝගේ කුරියරුමා තරක් ගිය මානහුරි මසි කෙත්තකෙ කුරුමුගේ ෆුර්සත් ඉතුරු.

කොමසි ඇල්ලනු ජෙහින ගෝද ොනුව මගුණ හින්න ඔසටවන හන සේන ගුරිය දිනි බෙකුණ දින බෙකුණ හුරි සයිඩු බෙකුණ සෑඩුව. එහෙන්නම කීපර හුරුමෑකි කොමෙන්සිය බෝල දිනි බෙකුණයි පුළුම් ෆර්ශන් ජර්ම හාතරම බොල ැන් කුතන් කොල පාත ජෙදන ස්කොටල ෆොනවාද බෝලම පාරු මෙතුරුම කෑරි ප්‍රසාාව හාතරෙන් කුරිය මෙදන පෙවලොවිච් පැවිදුච් කුරිය දිම් බෝල සේන් මසය කරන බෝල සේන් කර රියෙන් කුරතත්වා තංකොල පාතු මෙතරෙන් දිම් බෝල ම කුරති න රත් අරමච බදකොල කුරිය මනි වීට අත්ලෑ ගුරම රකුන්ත නට පැනට යකර කුරිය දී ඇතර කුන්ත පැට ඇත ුන්නම කුරිය පර කුරිය ොනවා බෝල ගෝග තරය මනි වරරිච ෆුන්නම කුරිය දිනී මිර බ්‍රව් අරගුරි බ්‍රවන මනමන ගෝග තරය ොන ෆස් වන දඩු ජරමනු මෙජෙහි වර රීත් ගො බෑල ෆුන්නාම කුරිය ජස්සාල මනමන ගෙන පුර ගමර ෆුන්නම පැට තන කුරිය දිනේර ර නරි කුරිය ොනවා බල ගෝග තරය වදගෙන් ෆස් වන දඩු මිජෙහි මහර ජරමන්ග මෙ නතිජයකි ජර්මන් පහ දසාව එක විස්කුරිය නගාතිම් බල ෆුන්නාපුම් කුරිය දිනයට බ්‍රවන්් අරණි බ්‍රවන්් කුරිය සනවාද බෝන කාරිග හුරි දෙකුණාවස් අධි කීපරස් ඩයි් ගුරිය හැස් අතුන ජස්ස කුරිය ෆොනවාද බෝල කියපර ඇක්කාරෙන්ලා පරිමති ොස්ක ෝගගේ කනම ස්වන දන්න බ්‍රවන්් මිජෙහි පවහාගේ තේවිස් මනත්තදේ කුළුම් පසන් ඔසේඩුකම මිහාර ඔන්සේඩුකම දක්කා පුරි ජර්මන් කුතේ ඔසේට ඔන්සේට බෙද ඔන්සේඩු හොික වියරම් බල්ලහ මිනිින්ම මෙහරමති හයිඩ්‍රේෂන් බ්‍රේක් නොවත ෝට බ්‍රේක් නොත ෆෙම්බම් ගුත් කොල දීප ආමකෝ මෙම බාරත්තු වෙස් සවිස්මට පවාහන් කුලේ මැචුගේ ෆස්ටෝලස් නොමේට් කුලේෆිගර ජර්මණ මති ෆස්ලන්න ජා අදි සාවිස්ම පෙල්ල ජා ෆෘර්තමහ නිමගින් දියරුග තිනින් එකකු නති ජවති තිනින් එකක නති ජයගහෙනස් පවහස් ආරානික ජර්ම කුන්තරින් තුර දන්න මුසාදය දන ජයනක ෆස් වන දන්න මිජෙහි අශා නම්බර එන් බ්‍රවන් ේවිස්මන් මිතරග මිහාසක මිහාරු බෝට බ්‍රේක්ග කුන්තරින් බෙන්චුකාරයෙන් ඇස් ෆෙම්බෝධයරු අද මාමකොතක කුන්තරන නිර්සාාදයකත බෙන්ච ක්සලුන් නාධකෝච නිසාත් දේතනමට සැනිගෙන දැන මේ මුබාරාතු අරෝමෙන් දෙකුරින් දෙන්න මෙහි රසාාවක මෙහම මොනින් අල බෝඩ්ක ප්‍රබෑරණ ලබයි ෘත මහාග අරම නාමකොද ෘර්තමාග සද මහාග බොඩ මච ොමිනටකුගෙන් කුලතම ෙන්නන ජර්මනු ෘත මහාක ලිබුණ දෙෆුරසත තින් ්‍රසතේ කුසා වෙස් ලිබුණ ඒගතරේ එෆුරුසතුක බේනුකෝගේ දඩ ජාන ලසා අද ෝට බ්‍රේක් නිමග දටීම කුන්ත්‍රෙස් මහර මනුවනු දන්නමති ඇතුර ලනි කුමටක මෙහර සන්නන්නේ බ්‍රවන්් කුරිය ෆොනවාද දඩු කුරිය ෆොනවාද බොල ගොවිතර කුරිය ෆොනවාද ලීත්කෝ බෑල සබ්බිස් මේට් කුලේෆ දෙවන හාස වහන් සබිස් මේට් කුලේ ෆෙන් ෆහන් එකකු කුරගේ මති ජර්ම ජර්මගේ එම කුන්තන බදලකුර බදල කුන්තර ගොතු අන්නබ ලියෝ අද සබිසබ උන්ඩේ රම අනිකුණු ප්‍රසාාවගේ දෙකුන්ත්‍රක බදලක ෆොනී ඇයි බාරනම සන්සන් බදලෝග එගර නම්බර එන්ටන් සිසේ අදී සෝල් නම්බ මාග්‍රිට අරාමය කුළුම් පන දෙටම කුන්තරෙස් ඇතුරල්ලෑම් යානතිී

0: ஆதித்யா பேசுறது அடிவாடை அகத்தி ஜப்பான் கவர்மெண்ட் சொன்னால் ஜப்பான் கவர்மெண்ட் சொல்லான கேக்க பிஹார் முக்கியமந்திரி எப்போதும் தெரியுனா அதே விதைக்கலாம் பிஹார் இத்தனை சொல்லாம் கொள்ளும் அது நிறைய நீ மெச்சுக்கணும் ஜிப்பி டெலஸ் காபோஸ் ஸ்டேடியம் లేకుండా అడ్డి హాస్మీహం కెపాసిటీ అడ్డి హాస్మీహన కొడబల్లం ఉదయ వరకు స్టేడియం లేకుండా 1.3 బిలియన్ 1.35 బిలియన్ డాలర్ లిహాసం కొంచెం మన అరబాలి అరబులే మిగతా మేటి హదా దిహాస్ అయ్యకు దిహాస్ నువ్వక తయారు తగ్గిపోతుంది సహపదని టెల్లస్ కౌబాయ్స్కి గ్రౌండ్ హోమ్ గ్రౌండ్ గొప్ప మేతి మిగతా హుళితోని హత్తావిస్మి దిహాస్ నువ్వు అది మిహారం ఇదని మీరే మెచ్చుకు రెఫరీ పెరుమట్టక మిహార్ తయారమ్మ కోసం కొరియ గంద మీ హరకాత్త కాకుండా ఒప్పని సరమే తొమ్మిది మెచ్చగ సమయం కొడుకుడు ఒప్పని సరమనే కాకపోతే మీ పవన్ సుధాం కుమార్ నోదాకం కాకేయ మీరు దాని ఒకసలం చంద్రశాఖల కారణంగా ఏమైనా హాస కురే సరహద్ద చంద్రశాఖ తిరిగి బాబా దాపై ఫుట్బాల్ చాట్ మీరు నగా ప్యాగ్ని మీరు గురుస్లింగ్ కంత మీరు కొరియద్దని విఆర్గ మసేకురా మేము కొట్టే ఎక్కీ కావడం మన ఫైనగ మీదని విఆర్ దేం కెప్టను గుర్రత్లు ముఖంత కురియద్దారు టీముకి కొడం తెరి ఫోర్ 1-2-3 ఫార్మేషన్ నెదర్లాండ్స్కి మీ ఫార్మేషన్ ఎక్కి కొడే త్రీ 3-4 నెదర్లాండ్స్ 3-4-3 మీ జపాన్ ఫార్మేషన్ కొమ్మసర కత్తి బేహన అడుగుడా అది స్టేడియం మేచి నఫరాతి మీ కొమ్మ స్టేడియం మేమునని వారు వరగద మేజ్ జహా మేము ఫోర్ గినమట్టగా మేరవున్న పెండగ మీదని జపాన్ ఇప్పుడు తిరిగిన మేము కొట్టవత మేము అంతక నంబర్ ఆకే మేము కుటుంబం మేము తయారు పడము మీ హిసాబు వాసిక హవా కొద్దాన మేము కౌంట్ డౌన్ కూడా కలుగుతారు ఫ్రెష్గా ఇందా నెదర్లాండ్స్కి అవును తెలియక వర మషూర్ ఎన్ఎంఎస్ జపాన్కి వర మషూర్ టీమ్ ఎగ్గొత్తం మీకు ఆహ్వాన్ 2018 మీ పేరు మీ వరల్డ్ కప్ తయారు గొప్ప లవే గాడు హరిహా తగ్గే నంక్యా మిహార్ కౌంట్ డౌన్ ఫెషి
1: ಕೂಡ ಫಿಶ್ ಮಟ್ಟಕ್ಕೆ ಬೋಳ್ಕೈ ಮಾಡ್ಕೊಳ್ದಾಗೆ ನೆದರ್ಲೆಂಡ್ಸ್ಗೆ ಕುಂತಿರೇ ಬ್ಯಾಕ್ಳು ಫಹತ ಬಾಟ್ ಎರಿತಾರೆ ಬಾಟ್ ತಿಫಾಕ್ರಿ ಫುನೋ ಅದು ಬೋಳ ಮತ್ತೆ ಮತ್ತೆ ಹೆಸ್ ಫಹತ ಚಪ್ಪನ್ ಹಾಫ್ತಾರೆ ಈಟೋ ದಿಫಾಕ್ರಿ ಬೋಳ ಮೆದ್ರೆ ಕ್ಯಾನಕ್ಕೆ ಬೋಳ ಕ್ಯಾಫ್ ನೆದರ್ಲೆಂಡ್ಸ್ಗೆ ಕುಂತಿರಿಯ ದಿಫಾಕ್ರಿ ಬೋಳ ಜಪ್ಪನ್ ಕುಂತೇನೆ ಬೋಳ್ತಾನೆ ಕುರಿ ಜೇದನ್ ಕುರಿ ಹಿಂಗೆ ಸಾಫ್ಗೆ ಮೆದ್ದೂರಿ ಕುಜ್ಜೇದ ಬೇರೆ ಹಮಕುಫ ಏರಿತಾರೆ ಬಣ್ಣ ಮಸೆ ಕುರಿ మేడా మేడత మూలత కొరియా నెదర్స్ కొంత కొరియా జపాన్ హాఫ్తనే ఏరితే దాని ఇప్పుడు ఫాహ దిఫా కొరియా ඊට දිෆාකුරි බෝල අරිමතින් ඇස් මෙතන කෑරි ජපාන කුන්තරිය ජපානුගේ අශාර නම්බර බෝල මසේ කොරි කෑරි කුන්තර කුරි කුෂාවුල් ගලි ෆේජ යේඩ යේඩ බෝල ෆැන්දා උම්තර කෑරි දිය නෙදෙනස් ක කුන්තරිය දිෆාකුරි ආ කුරි කුෂාවුල් ගලි ෆේජ නෙදෙනස් ක කුන්තරිය බෑක ර ෆහත මෙතන කෑරි බෝල ෆැන් කුරි ජේනි කුරි ඇස් තීත්‍රින් අරිමතින් කුරුතර ගති එර බෑක ර ෆහත නකස් ඒරතරේ බාට බාට ඒරේ බේර එදර්ස්ක කොන්ත්‍රය කුරිය තීත්‍රි ඒරේ කැරන්ටීම කැප්ටන් බෝල්ෆන් කුරිය ජහනි කුරිය මැස ඒරේ කැරේ එදර්ස්ක කොන්ත්‍රය නැකස් පහත බෝලත් ලැව් කුරිය ෆොරවාද බෝල පහතොන් නෙදර්ලන්ඩ්ස් කුන්තරින් ජපාන හාෆ්තේ වදේ කුරි ජේදා බෑකෝ ෆහත ජෙසර්සන් සකල් කෑරි කුරි තිරිතිරි බෙන්සල් ෆහත වරක සේ කුන්තරි කෑරි කොන්ට්‍ර කොල් ලැෆ්ටි ෆා කුරි ෆොනෝවාල් බොල ජපාන හාෆ්තේ හාෆ් කේ වේදාස බේර වල කෑරි කේ කෝඩි ගෙප්පො තව ෆහත ජපාන හාෆ් කේ තිරෙන කස් ඒ කුන්තරි කෑරි කුරි ආරිමති ගෙප්පෝ කොන්ට්‍ර කොල් ලැෆ් කෑරි කුන්තරි කෑරි බොල ෆැන් ෆහත ජේදා ෆතන් කොල් ෆහතොන් සෙන්ට් සැකල් කාරි කුරි කුන්තිර ගැන කුරි බාවිස් නබර බෙන්සල් බෙන්සල් කුරි ෆොනුවාද බෝල ජපාන කුන්තර සෑ ජේල ෆනක්ස් මෙදර කැර ජපාන හාෆ්තර නෙඩස් කැ කුන්තරි බෙන්සල් බෙන්සල් ෆහතොන් ටීම් කැප්ටන් කුරි ෆොනුවාද බෝල ආරිමති බෝල ෆැන් කුරි වන්නේ ගාර නබර කොඩි ගෙප්පෝ ගෙප්පෝ කුරි ෆොනුවාද ෆහතොන් ජපාන කුන්තරි ආතත් ලැක් කුරි ෆොනුවාද බෝල ෆහතොන් සුස්කි දිෆා කුරි වර රීති හමලේ පාරු හමලේ ෆොනුවාලි ජපාන ගෝලයක ෆොනුවාලි බෝල ජපානගේ ගෝල් කීපර් සයන් සුසුකි දිෆා කුරි සිද ගයාද ෆොනුවාද වනේ ෆුරතම කෝනර් නේදන සලිෆේ නේදනගේ එගාර නම්බර් කොඩි ගෙක්පෝ නගනේ එක් පොනගාදි කෝන එරිතන පහත බොදුන් දිෆාකුරි ජපාන කුන්තෙන් දිෆාකුරි බෝල දී ගොතු ගොස් පේර අරිමති මෙතන අය කෑරි තීම් මිනට් කොලේ ෆුරත මහාෆු දෙටිම් කර විස්ටි කර දන විජ මෙතන අය කෑරි නෙදෙනට කුන්තෙන් බෑකුරු ෆහත තීතේ කොරියා හරිමති Benzel back of fat and counter it. And then counter Japan half then curing area can ball from curry one and kai they counter not 12 beer kai jehal thi thi curing area one they counter then follow the ball. Tankole bar follow the ball the goes bear. And then a car number evoto ඒ තබනි කේඩි ගෙක්පො එන සේන බෝලන් ලිපි පේරුගෙන් තිය ගොල් කුරමති ගෝල් කීප කර ෆොනවාද බෝල මත මති ගැස් නිදරට හාප්ත නෙදරටගේ හනම්බර් බෝලුම් බෑකු පහත ගැස්සාදි ජෙන් පවුල් ජෙන් පවුල් අරිමති ඩෙන්සෙල් ඩෙන්සෙල් ෆහතුන් පවුල පවුල වරස් ෆහතුන් වෙන්ඩික් වෙන්ඩික් අනෙකස් පවුල පවුල් කොන්ට්‍ර කොල ෆාරිමති බොල්ත කුරි තමසේ කුරි ෆහත ජපාන කුන්තරයත් තාගේ ජෙහෙල ඇෆ නෙදෙල කුන්තයතු අනක ජපාන කු තේර නම්බර් බොලත් ඇස් කුරි ෆොනුවාල් බෝල ඇසේර තේර හාෆ් කි මෙදාසන් කුරි ජෙල තේර ආරහම් කුරණ ජපාන කු ෆොනර නම්බර් කුරි ෆොනුවාල් මසේ කුරණ ඩේචි කමාඩ වැඩ වෙට්ටුනේ කාරෙතිය නෙදනන්ගේ කුණුතරයක් කුළු කුෂාකුලිග මිකිවෙන් කුරි කුෂාගුලිගේ ඩිෆේජන් ජපාන් ජපාන කුජ කුරි ෆොනුවාද නේරය කෑරි ফাস মিনিট করে ইফা এটি করে বিশ্চিত করে দাঁড়াবে যে ಜಪಾನ್ಗೆ ಜಂಕುರಿ ಫೋನ್ ವಾದನೆ ಡೇಚಿ ಕಮಾಡ್ ಕಮಾಡ ಬೋರ್ ಕಾಯ್ ಮಾಡ್ಕೊಳ್ದಾಗಿತ್ತು ಕ್ಯೂ ಬೋಸೆ ಬೋರಿ ಕಮಾಡ ಕುರಿ ಫೋನ್ ವಾದ ಮಾತು ಬಂದಿಂಗ್ ಏರುತ್ತೆ ದಾಂತ ಬಿಡ್ಬೋದು ಎತ್ತಿರೋ ಫುಲ್ ಆದ ಬೋಲ್ ನಮ್ಗೆ ಹಾರ್ದಾನಿ ಚಾರದ ಬೇರಂಗೈತಿಯೇ ಆಫ್ ಸೈಡ್ ಹಾ ಮಿನಿಟ್ ಫುರ್ತಮ ಹಾಫ್ ಕುಳೆ ತೆಟ್ಟಿಂ ಕುರು ಬಿಸ್ತಿ ಬೇಕು ಎಲ್ಲ ನೆನಚೆ

Meccio che Fansas Demiret Kulev. E che si concorre che ne vede, ne vede il captain Rodrigo, forte ma gol come o cofoni. Vede il contenere del half terre, curi e tiriti, vede la chiari. Che può curi fonuare, poi il Giappone con te fa il dietro anche skip poi, e ne cai tia. Drone che natura, curi e vede la chiari. Fana la number, tiriti ne curi fonuare. Miki, Miki curi e arrivati, vede un crosco. Babish number. Denzel Dumfries, Dumfries ball na kuri jeda back from Fatah Nikas. When Hick, I never was Fatah, I'm going to take a Fatah, when Dick contract with the Korea, since I got there, they think Kuri Funua, the Masakuri. When Dick, I'm going to Fatah Nikas, when Hick, Kuri Jeda, half committed for Kuri Jeda back from Fatah Nikas, when Dick, they think Kuri Sansa got there. E quindi il punto è che il fondo di bola e il contenuto di video è stato fatto un goalkeeper. Giappone che keep Suzuki e il terreno bola fai. Fansa steam minute con le vice mezzo e che si muove curiga Netherlands. Giappone conte bola fai ancora Jason e Taniguchi. Il fondo di bola che il conte bola attacca curia buona e half che mette per curia titi con le carri. Bole masih kuri kunteria anam berui Ria ni nama sekali di kunteria tifa kuri bari mati ber beru kini di sedu Miki kuri Bendaik Bendaik ane kisna kul fat Bendaik Bendaik kontra kulda kuri ari mati Miki Miki bea kul fat medra kari kunterik ane kontra kulda bea kul fat Bendaik Bendaik tiri tiri kuri medra hosko Fonuadi Miki Miki bola dengan kuri jeda seria arah hamkuri kuri tempat kau dengan Jepun kuri teri kepul bola di bawah Miki pakai kuri fahat dengan kesemutan ayah kiri bentai kuri kuri tif dum freeze tiri tiri kuri Fonuadi bola gek po pakai kuri fahat bentai kontrol kau dah tiri tiri kuri ya bentai pakai kuri fahat bentai bentai kesan saya kuteri bentai kari mati tiri tiri pakai kuri fahat jasa di e ne avrò sfatto in punti di cadere già sali vende che vuole fare un culi giedani culi giedà c'è un cadere culi vende che vende che tirti in arimati culi però è chiaro c'è un haftere e then con te back of fat when he kuri jeda sansa kare mati kuri bate ko chapan half te kuri tir tin dif half ki meda sam kur tere ka e kuri rian rian kuri fonwa de pore te wan na ni vade na ga de masek na ga de bola fa tu japan kun te dif ha kuri back of fat na score ke beru para masek to ed è un punteria e te ricordi codere e te ricordi bolle nello sfato in Giappone punteria di Fakuri di Fekona ne diventa che timbo una corner invece che Hattaro una corner nagati corner e te in Giappone punteria di Fakuri fanno la half che mi dà San Kuri mi dà questo fanno la due farani Jepang ke final number, boleh kuri final number kama ada boleh di media boleh kuri faham tu. Nanti kan kuteh di faham ke faham itu boleh beri kuteh half ke media sana Jepang di faham, Jepang ke itu. Kaisu, kaisu kuri ya kuteh ni ke di faham itu beri orang kaya ni kuteh ni ke naga ni ni erat ni naga ni boleh faham tu di faham kuri bandai. Jadi di faham kuri fono ada boleh sana ke sana kalau beri beri orang kaya ni Jepang kuteh nanti kan half ke media sana tu free tiri tiri kuri fono ada boleh. Ekaus number Jepang oke. Kuri naga di masa kuri erat wadif kuri fono ada boleh husko erat kuri teriak di erat teriak kuri fono ada boleh kau tu teriak ni bani. Jepang oke teriak number kuri fono ada di erat teriak kuri kuri teriak dengan kama hada ada kuri fono ada boleh. Pronti la team, guarda la facilità gol del Fonua di Bola. Nakamura è calma con il Giappone che gol. Mi ha regnato i giacchi. Giappone e che ne deve andare. Terrenbo Keito Nakamura è calma con il Giappone che gol.
ර රීති ො ෑකන හ ගේ මෙත ෙන්ඩ එක දිා කර බෝල හ ග මෙත ස දිවනි කුන් තෙරගෙන කුරියන් අරිමති ේර ෑකැ කුන්ත දිනන කුරිය ගස් ඒර තෙරේ අරිමති මදල්ල පුරලා දීර නකම රවන නෙල් තෙරේ ටියරක කුන්ත දේ ගොලදා සීද ගොල්ද ොඩුවාද බෝල ගෝතරේ මදගේ පර රීති හිකම් ගෝද කුන්තෙන් තෙන පුරේනකින් බෝලයි ඒතරෙකුරු ජපන් කුන්ත ෑග ෙහිල පෝල අයි හෝලතිම කීපර කුම්සරක පෝල ඩයිරෙක්ෂන් බදලයකින් තියකු නැගාපුර එංගල් තිමේ කනු පෝලයිකි කුන්තර ගෙහෙලා මිශ්‍රාව බදල ෆන්සාස් අම්මිනට් කුලයිෆ මෙච්ගේ දෙටෙකුරකොම ටීම සෙක්දරු ජා එක එක පහතුන් ජපාන කුන්තින දිිාකරු බෝලාර මති බේර ෆන්සස් අම්මිනට් කුලයිෆා දෙටීම් කර කොම ටීම සෙදන්න ජා දිිෆේද එදන්ටගේ පාවිෂ්ටමරෙදරි දුම් ෆ්‍රීස් කුරියල්ල ෙදි බෝල පාතුන් ජපාන කුන්ත දිිාකු ේරුගෙන් දී අරිමති එල්ලමක නිදනරදි ේතු ජපාන හාතන ඒරි ඇතිීම අරිමතින් එදනි භාවිෂ්නප ටන්සිල දුම් ්‍රීස් පුරේල්ල ෙදි බෝල පාතුන් කීපර් පෝල හෝදන සේ පුරිය රෙෆ්‍රීකු තෙක්කුන්තෙන්න නසේ තෙර විච්ච ෝල ඒත මුකරින් දෙකුන්තන චාජි කරම ගුලින් අදු එල්ල රෙෆ්‍රියන්ගි කොළු මඩු කොල්ල මිහා සෙන දෙකුන්ත හම චාජි කරම දාද අධි බෝල එල්ලා කනෝල නෙදන්ට භාවිෂ්න බරටුම් ෆ්‍රීස් ෙල්ද එල්ලන ෆ්‍රීස් කර ඇති බෝල පහතුම් බොදුන් දිිාකුරි නකමර දිිාකුරි බෝල සාහක විදාසම් නිෙදන් කොන්තන කුරිය ජපාන ඒරිය කැරි කුරි ොනවාද පෝල වන්න වෙන්ටෙක් වෙන්ටෙක් වර මසකත බෝලධි වෙේතු මසේකර ස්පෝර්තිීකතු ස්පේරු කෝන ජපාන පොන්තරයා බෝදුගු ජෙහිද නෙදිවෙන්ට හතරවන කෝන මෙච්චුගේ ෆස් වන කෝන පන්සස් නුවමිනට් කොලේෆ නෙදට එක ජපාන එක ෆෙක්කෝන රේන්ඩස් නගනි සාධනම්බ රේඩස් කෝන නකර ජපාන රිතරෙක නිදනට හකුළුන්තය කුරි ොනවාද බෝල ඒරතන ජපාන කුන්ත බොලත් හත කර ේර පෙර නොකම කර හ ද ේ පර ති ොනවාද ො හස්කෝ න එකන මැකන ේර හමුකර කොට මක්කො ර හමුකම නිදන කුන්තරිය නිිාල් කාරෙත්තිය නෙදදන්ටගේ කුන්තරිය පහතුන් ගස් කුරි පුසාාගුලුගින් ඒනැරීම කාඩ දෙක්. ජපාන කුන්තර ලිබුණ ජපානුගේ සෝල නම්බරු වටනා බන පෝල් ැන් ගොස් හාක මෙදම්පරස් කොරිය ගොස් ඒරිය කර ජෙලි ෆෝ පොල් තිිාකෝරග සෞවිස් නම්බරු සමවිල් කුරි කුසාාගුලිගින් එනරින්දු කාඩු දෙක්කි ජෙහුම් එතිනී ජපාන ජපානකු ජෙහුම් කුර ෆොනුවාදන එදන්න හාක මෙද පුර ඒරිය කෑරි කුරේ ෆොනුවාද ගොස් දෙක්කුන්තන පොල කරරි මට පොදැග ෆනර නම්බරු ක්‍රමාඩාදී අන්නබොරු කිව්බෝ දෙකුන්තර අඩකොදද ෆොන්වාදෑරු නෙදවෙන්ඩගේ ටීම් එක්කුන් කාල් ගොතක ලයින් මති ෆාරහෙන් ඇතුරු දෑගේ ඒරි තෙර වන්න තයියාර ජපානුක හැක් පුරුන්තයෙන් ඇවිතිබි කුරි ෆොනවාද ඒරි තෙර ොනවාද බොදු පාතු දිිාකුරි එදන කොද දිිාකර පයක ස්තිබෙන් සිද ජපාන කො ජපාන කොත කර ොනවාද පාතු දන් කුන්ත දිිාකෝ කර ොනවාද බොල ජපාන කුන්ත බොලත්ත හත්ත කරින් ක්‍රමට කමට අරිමති හ මදාස නකමර නකම තේති කර ොනවාද පොල අර ෝ ෝ කර ොනවාද බෝල වන හොස් ෝ හස ොල ේර ේරනක ජපාන කුන්ත ා කාරත්තිය නද කුන්ත දිිාකුම් තරෙ ජපාන කුන්තරය පොල කොසාාගලගින් ලිෆෙච්ච ජපානුගේ අන්නම්බරු කිවබෝකුරි කොසාාගුලගින් ලිෆෙච්ච ෆස්තුලස් එමිනට් කුලයිෆ ටම් කරකුම ටීම සෙදන ජා
నెదర్లాండ్ లాండ్ చా ఓ ఫాతు అరా జపాన్ గోల్ చా హామ హామ కొఫ ఫస్ట్ లాస్ డెమినేట్ కులేఫ ఫస్ట్ లాస్ డెమినేట్ కులేఫ నిరు దే టీమ్ కరు కొమ టీమ్ సెకన్ చా ఏకే ఏకే దిఫే జో కురే ఫోన్ వాలి నెదర్లాండ్ కురే ఫోన్ వాలి జపాన్ హాఫ్ తే జపాన్ కుంటే బోదు కురే ఫోన్ వాలి స్మేన మసారి మత బోల్ గే మికి దిఫేలు ఎదిన హాఫ్ తెరిన ఫాహత వెండైక వెండైక కంట్రా కొదా కురి వెన్హేక వెన్హేక్ బోల్ ఫ్యా కురి చేదన సంసా కతే వదే కురి గస్ బ్యాపల్ ఫాహతన కస్ వెండైక మెదన కేర్ వెండైక మెద హోస్కు కురి మరమడ హింగాల జపాన్ హాఫ్ తే బద లెఫ్ బ్యాపల్ ఫాహత సంసా కతే వెన్హేక వెన్హేక కురి గస్ మెద హోస్కు కురి జపాన్ హాఫ్ తే బదిచ్ కారే వదే కుంతే కని తియు మై కి పోలత్ లెఫ్ వరిద కు నట్టు వాల లెఫ్ నెదన్ కుంతే కారే దే కుంతే నట్టు కురి తీ తింగ ఎరి తెర తీ ఎరి కనా దే తెర బద కుంతే కురి ఫోన్ వాల మసక కురి ఫోన్ వాల బోల దే గో గో తెర గే వని వర రీత కు ఎరి తెర బద లెఫ్ వాత ఫన్ కురి ఫోన్ వాల బోల దుర్ కణ నమాజ్ కు ఫోన్ వాల బోల గో తెర బద గే అడకస్ నెదన్ కు గోల జాతే ఏక క నతీజ బద కొది ತ್ಯಾಗನಕ ಹಾಫ್ಗೆ ಮೆದಾಸ ಮದಿ ಮುನ್ ಬೋಳ ಮೋಳೆ ಫ್ಯಾನ್ ಕುರಿ ಕು ಸೇರುತ್ತೆ ವದಿ ಲೇಫ ಕುರಿ ಫುನುವಾದಿ ಫುನುವಾದಿ ಬೋಳ ಗೋದಿಗೆ ಕಾಣ ವದಿಗೆ ಇದಕ್ಕೆ ನಟ್ಟುವಾದ ಕುರಿಯ ತಿರುತಿ ಏರುತ್ತೆ ವದಿ ಕುಂತಿರ ದಿನ ಏನ ನೆಕ್ಕಿಸಿ ಇವರು ಕುರಿಯ ವದಿ ಲೇಫ್ ಕುರಿ ಫುನುವಾದಿ ಬೋಳ ಗೋದಿರೆ ವದಿಗೆ ಸವೀಸ್ ನಂಬರ್ ಐ ನೆದುವಂದಿಗೆ ಸಮವೀಲ್ ಕುರೆಹನ್ಸಿಯೋ ಸಮವೀಲ್ ಕಾಮೆ ಕುತ್ತೀನಿ ನೆದುವಂದಿಗೆ ದೇವನ ಗೋದ ಬಹಳ ರೀತಿ ಗೋದೆ ದಾನಿಗೆ ಜಹಿಲಾ ಫೆತರಿಯ ಬೋಳ ದೇನಿ ಗತಿ ವ್ಯಾತ್ ಫ್ಯಾನ್ ಕಾವು ಆಗುತ್ತ ಫೋನ್ವಾದಿ ಬೋಳ ಕೀಪರು ಟೈಪ್ ಸ್ಕುರಿ ಅನ್ನೋಸ್ ಕೀಪರು ಅತ ದಂಡಿ ಅದೇ ದಂಡಿ ಜೆ ಫೆತರಿಯ ಬೋಳ ದೇನಿ ಗತಿ ಮೇ ನತೀಜಕ್ಕೆ ನಿಲ್ಲದೆ ಜಪಾನ್ ಏಕೆ ಜಪಾನ್ ಕುಂತೆ ಬೋಧು ಕುರಿ ಫೋನ್ವಾದಿ ಬೋಳ ಫಾತು ನೆದರ್ಲೆಂಡ್ ಕುಂತನೆ ಕುರಿ ಫೋನ್ವಾದಿ ಬೋಳ ಅರಿಮತಿ ಬೋಳ ಬೇರೆ ಜಪಾನ್ ಕುಂತಿರೇಗ ಜೆಹಿಲಾಫ್ ಎಲ್ಲು ನೆದರ್ಲೆಂಡ್ ಹಾಫ್ಗೆ ಮೆದಾಸ ನೆದರ್ಲೆಂಡ್ ಎಲ್ಲನಿ ಎಣಮ ಸೇ ಕುರಿ ಕುರಿ ಕುಶಕ್ ಕಂಬದ ಜೆಹುಮೆಗಿದ್ದೀನಿ ಫಾತು ವೆಂಡೈಕ್ ಹಾಫ್ಗೆ ಮೆದಾಸ ವೆಂಡ್ ಹೇಕ್ ವೆಂಡ್ ಹೇಕ್ ಬೋಲ್ ಫ್ಯಾನ್ ಕುರಿ ಜೆಹಿಲಾಫ್ ಬ್ಯಾಕ್ವರ್ಡ್ ಫಾತ್ ನೆಕ್ಸ್ ವೆಂಡೈಕ್ ವೆಂಡ್ ಹೇಕ್ ಬೋಲ್ ಫ್ಯಾನ್ ಕುರಿ ಜೆಹಿಲ್ ಸಂಸಾಕ್ತಾರೆ ಮತ್ತೆ ಕುರಿಗ ಜಪಾನ್ ಹಾಫ್ತೆ ಬದಲ ಬ್ಯಾಕ್ವರ್ಡ್ ಫಾತ್ ಬೇರು ಕ್ಯಾರಿ ಡುಂಫ್ರೀಸ್ ಎವರ್ ಫಾತ್ ಏರಿಯತ್ ಬೇರನ್ನು ಕುಮರಿ ಬಾಟು ಬಾಟ್ ಕೊಂಟು ಕೊದ ಕುರಿ ವೆಂಟೈಕ್ ವೆಂಟೆ ಕುರಿ ವೆಂಡೇಕ ಹಾಫ್ಗೆ ಮೆದಾಸ ವೆಂಡೇಕ್ ಕುರಿ ಸಿನ್ಸಾ ಕಲಾರ ಹಮ್ಕೊಫ್ ಕುರಿ ಫೋನ್ ವಾದ ಮಸೆ ಕೊಂಡು ಜಪಾನ್ ಹಾಫ್ ಕತ್ತರೆ ತಿರ್ತೀನಿ ಕುರಿ ದೀಪ್ ಜಪಾನ್ ಹಾಫ್ ತರೆ ಕುಳಿತೈದೆ ಜಸಾದ ಬಳ ಫಾತ್ ಜಪಾನ್ ಕುಂತೆ ದಿಫಾ ಕುರಿ ಬಳತ ಕುರಿ ಫೋನ್ ವಾದ ಕಸ್ ದಿವೆ ಸೀದಾ ನೆದರ್ ಕುಂತೆ ನೆದರ್ ಕುಂತೆ ಕೊಂಡು ತೇರಿಕ ದೀಪ್ ಕುರಿ ಕೋ ಸೇರುತ್ತೆ ಬಾಂಡನಿ ಬಾಂಡನಿ ಮತ್ತೆ ಕುರಿ ಫೋನ್ ವಾದ ಮಸೆ ಕೊನೆ ಕಾಣ ಬರು ಕುರಿ ಫೋನ್ ವಾದ ಕಾಯ್ದೆ ಕುಂತೆ ವೆಟ್ಟಿ ಜಾತಿ ಸೆ ಕಾಣ ಬರು ಕುರಿ ಫೋನ್ ವಾದ ಬೋಳ ದಿಫಾ ದಿಫಾ ಕುರಿ ಎಕಾವಿಸ್ ನಂಬರ್ ಜಪಾನ್ಗೆ ಜಪಾನ್ಗೆ ದೆಕ್ಕುಂತೆ ಕಾಲ ವೆಟ್ಟಿ ಫಾತ್ ದಿಫ ಕುಂತೆ ವೆಟ್ಟಿ ಫಾ ಈಟೋ ದಿಫಾ ಕುಫಾ ಬೋಳ ಬೇರ್ಕೊಲ್ಲಿ ನೆದರ್ಲೆಂಡ್ಗೆ ಎಗಾಣ ಬರು ಕೊಡಿ ಗೆಕ್ಪೋ ಉಫೆ ದಿ ಹಮದೆ ಬರ ರೀತಿ ಕೊಂಬ ಮುಳಿ ಹುಸ್ಕೊ ಗೆಕ್ಪೋ ಹಾಫ್ಗೆ ಮೆದಾಸ ಬೋಳ ದಿಬುಣಿ ದೋಫಾ ಸೇರುತ್ತೆ ವದ ಲೇಫ ಕ್ಯಾರೇ ಜಪಾನ್ಗೆ ದೇವನ ಕುಳಿತ ತಿಮ್ಮನ ಕುಳಿತಿರೇ ಸರ್ ಫುರ್ತ ಮ್ಯಾ ಕುಳಿತಿರ ಕ ನಟ್ಟುವಾದಿ ದೆಂಗ ಕುಳಿತ ಕಾದ ವೆಟ್ಟಿ ತಿಮ್ಮನ ಕುಳಿತಿರ ಯಾಸ ವೆಟ್ಟಿ ಕಂಬ ದಿಫಾ ಕುರಿ ಏರು ಗೆಕ್ಪೋ ಕುರಿ ಫೋನ್ವಾದಿ ನಿಕೋದಿ ಫೋನ್ ರಕ್ಕ ಪೇರು ಗೆದಿ ಗೋಲ್ ಕುರಿ ಮತ್ತೆ ಜೇಹೊಮೆ ಕುರಿ ಫೋನ್ವಾದ ಫೋನ್ವಾದ ಬೋಳ ಮತ್ತೆ ಮತ್ತೆ ಕ್ಯಾರಿ ಕ್ಯಾರಿ ಕುಳಿತಿರ ಬದಲು ಕುರಿ ಈಟೋ ಕುಳನ್ನು ಕೂತಿ

0: අයියා ආරෙන් අමාන්දිනීමි මගේ රස්කම ගඩුවරා අමින්න අලුන්ඩා කලය එකමක ගඩෝර්තරය අලාපරි කාපෙට්ටන් අහරෙන් බේනු එනු මුරිහෑච්ච කලය එයෝ ඒ සීදා ජැනුවෙන් තුරුකී කාපෙටු මියාරේ ගන්නාක වෙස් නුදිබෑ කලේ කොන්තාකු තෙවලනි බල ජැනුවෙන් තුරුකී යුරපදි හුරිහාතනගේ කාපෙත්ති බැන් හෙරි පොරොක්සීග ගඩෝර්තරය අලම් වියස්ට ෆ් දන්න වියස් ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එක මිහුන් ඉන්ස්ටෝවස් කොද්දේ සීකෝ ආයකේ කාපෙට්ත ප්‍රොක්සී
1: මම්මි මිනිනි ෂිප්